සීගාර සාව රස මොන් ගෝ අලක පේවියා පව පවදු ගොබෙන්ද බාචත යමනා සාකේ ජෝහෙ ජියෝ වෙන බන්ත නානකව ආමිලී තැනා ප්‍රේම විශෝහ ජියෝ සලෝක ආර්තන පායා සෝහාගණී දෝස නාහි චීස සංසුජෝගී නානකරා ග්‍රිප ප්‍රටේ ප්‍රමීස නාද විනෝද අනාද කෝඩ ප්‍රයා ප්‍රීතම සංග බනේ මන බජ ඵල පායා අර නානක නාම බනේ ශාන්ත හිම කර රුද මන පාවති මාර්ග පගණ ගුණ බාති ජියෝ සකි සේලී ගව මංගලෝ ගෘහ ආය හර කාන්ත ජියෝ ගෘහ લાલ ආය මන සේ ආය සේ සුන්දර සෝහියා ਬਾਣ ਤਿਰਣ ਤਿਰ ਪਵਨ ਪੈ ਹਰਿਆ ਦੇਖ ਦਰਸ਼ਨ ਮੋਹਿਆ ਮਿਲੇ ਸਵਾਮੀ ਇਚ ਪੁਨੀ ਮਨ ਜਪਿਆ ਨਿਰਮਲ ਮਾਤ ਜੀਓ ਤਨ ਮਾਤ ਨਾਨ ਨਿਤ ਕਰੋ ਰਲੀਆ ਹਰ ਮਿਲੇ ਸਰੀ ਤਾਰਨ ਕੰਤ ਜੀਓ ਹਰ ਮਿਲੇ ਸਰੀ ਤਾਰ ਕੰਤ ਜੀਓ ਸਲੋਕ